0: නැවුරු නැන් USB ගිරිබස් කැම්පස්
1: USB අම්පුරන් දිලේ ඇරිය තාපා අරි එනසි කොනන් දෙවිය තකපයියා මේ නීන් නම් කමෙත පයි මාහා අම්බ කෙන තැම්පියපා නරුන් නයිතයි
2: සර්ටිෆිකේට් ඩිප්ලෝමා ඩිග්‍රී පෝස්ට් ග්‍රැජුවට් මාස්ටර්ස් ඩොක්ටරේට් අවයි ප්‍රොෆෙෂන්
1: යයි කහාංගර නැබේ USB මෑන පියපයිකා අකටු කිපුරෝ මයේ කොන කිරිබස් තිබිතිබේකි අවයි ජොන් නාපේ ඇපනින්
2: ඔය කුකින් නම් රොන් රොන් ඔය තින තොන ගංකයි නුකි අනකටින් දින් USB කෙචෙන් රොමෙන් තුකින් චකවෝ වන් සෙමෙස්ටර් වොබචන් අවපින් නොනෝවා අනතුකින් චබුින් අන්තුරයි එනවාගි චෙරේ ඉදින් ඉනනොන් වපින් තුරයි වොබචන් අවපින් නොනෝවා
1: නහොයම් කොයර කුබෝ කේ පුනකියම් USB ID නම්බර් මේ මයින අයෝ තෙ ලින්ක් www.usb.ac.fj/apply ongoyero comment kitana terere intemene awa am semester ke wowa terere kina kirere ayo te link ayo www.usp.ac.fj/resume ongami akiramna ipitami campus ke pitakin te program special registration karwan and course the yoga na hon te link na pe ayo www.usp.ac.fj/ako KAAGO
2: Pacific Tay Preliminary from 6 level foundation from 7 level Nguyeri ya gipene amkora kyo nowa ki amkora gisi uwa nchaka uwarinan Itauro inape USP nipisi maiko Nakon nana preliminary program on a foundation program Continuing vacation and education training kita CVET program Peba aika akona andike yai certificate or diploma Tan mauri ya kya amen ni makuri experience